0: කෝපී දෙෙන් අස්තු මි හ්තා කමි ගෙනස්තෙන් නවකි ලව්හවා.
1: කොපී දෙෙන් අස්ලු.

0: Version 2.0.
1: නොදෙහික මෙගහර්ට්ස් දිවේ FM මිගටි කමිගෙනස්තෙනි වර්ෂන් 2.0 මේ සිල්සිලා කේ ෂෝතම් මිගෙනස්තෙනි කොම්මේ හෆ්තායේගේ හෝමතුවකේ මෙන්දුරු තේජහයිරු ආෆ්රින් ආෆ්රිනකි පාකිස්තාන්ගේ මෂහූර කව්වාලි ආටිස්ට් නුස්රත් ෆතේ අලි ඛාන්ගේ එම්මේ මක්බූල් එල්ලවා

දෙන් එකමන ඒ දරි කඹලුන්නායගෙන් රක්කාවේ හිඳු විදාළුවි අලුගේ වෙරි රැස් කලාකෝයි හමකශවරුන් අලු විහේ දරියකී අංහෙන් කුජ්ජකෙ එකමනා රක්කාවී කොංකහල කුජ්ජකම් අල්ලාහු දෙනවඩිගෙන් වෙතෙ එකමනා දෙන්නවිය ෆිරෙහෙන් කුජ්ජකු අංහෙන් කුජ්ජකා එෆ දෙන්නූනෙ අදි හමකශවරුන් ඒ දරි කඹලුන්න මරුයමේ නන්දීෆීමෙ අදි හමකශ්වරුන් රහ්මතුන් බේරු කරවාෆාවා ශෛතෝනාගෙ කිබෙන් එ දරි කඹලුන්නායි ඒ දරි කඹලුන්ගේ දරිෆස්කොළු රක්කාතෙර කොද්දෙවුමන් එදි ඉබරස් කලාගේ හදරතත් දන්නවමේ.

0: හිතුගෙ එම්මෙ ෆුම් මෙනුන් දුදුම් පොනෙතෙ නේගේ එතන් ඉහසාසෙ
1: මිහාරු එ කරුණයි එ ආදෙහෙන් නෙතේ පොනෙෆා අහරෙන් එකෙනි කොල්ලා හිඟච්ච
2: ආදේස් කරන් දෙක තුමති ජහමේ සනා කිසලාරු
3: කලා හුදුන් සිපවෙකින්දා හික්කෑම වාහකත අසරුකත රාකුතකායකු

ඒ ෆන්නානුන්ගේ මෞදුමා තැගෙන කියාවරක. කොම්ම හප්තායකිවිස් හෝම දෝහෝගෙරේ අග්ගඩි පනනෑ. අමයකනි නෝදිහයකෙන් මෙගහට් දිවහි එම ගන්නේ දෙක් ජවන්නේ දෙක් මැන්නේ අගල ගන්නේ දෙක් අක්කේසේ කුමත්තා ටේක් බැත්ත බැත්ත පන්න.

දෙන් එකමන ඒ දරි කඹලුන්නායගෙන් රක්කාවේ හිඳු විදාළුවි අලුගේ වෙරි රැස් කලාකෝයි හමකශවරුන් අලු විහේ දරියකී අංහෙන් කුජ්ජකෙ එකමන රක්කාවී කොංකහල කුජ්ජකං අල්له දෙනවඩිගෙන් වෙතෙ එකමන දෙන්නවිය ෆිරිහෙන් කුජ්ජකු අංහෙන් කුජ්ජකා එෆ දෙන්නූනෙ අදි හමකශවරුන් ඒ දරි කඹලුන්න මරුයමේ නන්දීෆීමෙ අදි හමකශවරුන් රහ්මතුන් බේරු කරවවාෆාවා ශෛතෝනාගෙ කිබෙන් එ දරි කඹලුන්නායි ඒ දරි කඹලුන්ගේ දරිෆස්කොල් රක්කාතෙර කොද්දෙවුමන් එදි ඉබරස් කලාගේ හදරතත් දන්නවමේ.

0: දෙන්නෙවි අලුගේ වෙරි රැස් කලා කෝයි මියලාය දරියකු ලිබේනී ගොම්ෆදයකුන්තෝයි එවවෙස් ඉංසානකු තිමං අලාගේ ගයකු නොබීහෙ එ මලායකතා විදාළුවි කංහුරී එපදඉන්නේ අල්ලෝ එකලාගේ ඉරාදු කුරව්වා එච්චෙන් හදවතෙ එකලාගේ කමකන් නියා කුරව්වාෆිනම එකමක වහී කුරව්වා කං කශවරී වාශේ දෙෙන් එකම වෙදේ.
1: දිවහිFM දිවහින් නායකු නොමදිහ එකම් මෙගහර්ට්ස්.

0: මේ පාරුත් එකං කරම්වානේ.
1: ඒක ඔබට කායිච්චේ හද ලස් වෙච්චේ.
2: හද ලස් වෙච්චේ ෆූ හිමිහින් ඉන්න හිඟ බදිව හෙෆෙ මුගන්න නිකොන් ෂෝ එත්තො බලා.
3: ලන්ච් බ්‍රේක්
4: ಹೊನಿ ರುಫಿಯವ ಕೊಮ್ಮೆ ದುವಹೆಗೆ ಮೆಂದರು ಏಕೆ ಜಹಾಯರು
5: ನುವದಿ ಹೇಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಯ ಫೆಮೋ
6: ನುವದಿ ಹೇಗೆ ಮೆಗಾಹರ್ಟ್ಸ್ ದಿವೆಯ ಫೆಮೋ

0: නුවදියක මෙගහර්ට්ස් දිවේ FM අබදුවස් එම්මෙ ගාතුග
1: ලායකක් වහෝ නොවයි.